දෙන තුම් තදින් ගෙන තුතාම් කෘතක තුම් කෘතක තුම් කෘතක දෙරේ කෘතා තකිට තකති මිතාති ගෙන තුතාම් කෘතක තුම් කෘතක තුම් කෘතක දෙරේ කෘතා තුම් කෘතක දෙරේ කෘතා තුම් තුම් කෘතක දා කෘතක දෙරේ කෘතා දෙරේ කෘතා දෙම